දෙන් එකලේගේ ෆාන ෆහුගා තිමන් රස්කලාන්ගේ රසූලුන් තකේ එබේ කලුන්ගේ කවුමුගේ මීහුන්ගේ ගාත ෆොනුවීමේ ෆහෙ බයාම් වෙගෙන්වා හෙකිතන් එවරෙන්න එබේ කලුන් ගෙනෙස් දෙව්වූේ නමවිස් කුරින් එවරෙන් දොගුකුරි කන්තකන් ඊමාම්වා බයකු කම්ගා එවරෙන්නු වියේ හම එෆදයින් දෙකොළුවෙරුවේ හද්දු ෆහන අලාදා මීහුන්ගේ හිතවුගා තිමන් රස්කලාන්ගේ සික්කා ගස්සවා හොෂීමේ.

0: ඉස්සරහා මුකරන්නේ වදිහ මිහාරු වෙස්යෙන් අලුගනු එදායා ජලජියම තමක මිහාරු වෙස් යවදින් කුදින් එහෙන් මහාතප කොප්ප සෝය කියා ගෝලින් වරන් නිසමදේන ඒ ඉන්නවදන් ඉන්න දෙකනක කොම්මේ තනක දිය විසාරක කියවදීප දරිවරන් තිබියා ඒන කොම්මේ තනකු කොම්මේ දුවහුනි දුවහක පෙනුන එන හඳන් කොරානේ සිමන්නේ කියවදි මිහයි එහෙම එවිස් දිවේ වර බොඩ සිංහම දෙම දැන් ටීචරුන්ගේ අගු වදනේ නොකරේ වේනේ එබැ ෆොන නැකී වර බොරක මසෙක් කුරා බයෙන් හෙඳුනු අතේ ජහාරි වනි කොන්නේ එක කොයන් ගොස් මෙන්ජර් ෆව දෙච්චාර සකන් නිම්මාව ගියන් ඇස් අලගනු ෂේර උලුන් ඉරු ගේය මේ ස්කූල් නිම්මාව එහෙන් ඇස් සිකුලි ඉන්නා ස්කූල් දුර මාදමයි කුරි මචවානි කොන් කන්ට තකෙතෝ එහෙම වර බොරක මුලේ බයෙන් එ මේ ෆලොන්ගේ අගු වදනේ නොකරේ වේ
1: යා එම්වීම සෝලිහ වවිස සම දෝහගේ තහුණිය හේදුන් තාවුන ෆරාත
0: සෝලි මිහාරටි එකම නෝලු නැත්තෝ
1: තාත් කොමසිරෙග්ගේ මුදරිසෙත්තා දොත්ත සෝලිය
0: ලබ්බ
1: වරබ ශුක්‍රිය එංගත බෑර විඩන් දෙවි
0: ආජ වරහ වර විස්තර නැසු
2: නලුන් මේ සෝලිය වකේද මයිකේ මේ දෝගේ මවදෝ බෑමිනි මාලි අලු මෙඩ මුලි ජුම්ලා හයි බේෆ් නවා ද කාලෙ වෙච්ච ඒ අලු මේ හුන්තරින් තෙලෙන් හබේ ෆලකා ඒ ඉතරුන් තල්දීමි බුසාරා බේ ෆලකා සල් මේ වාහ ද කාලෙ ෆින් එකෙක් බේ ෆලොන් ගේ ෂෝර්ත මුදරිසුන් ඛිද්මතා ඇතලෙ දෙකේ ගොයි අලුන් ප්‍රෝග්‍රෑම් මේ දරක ෆාහ කරොම් බෑ ෆදෙත්තු
1: යා මුදරිසුන් ගේ මසක්කතුගේ බොරක්කන් අලුගනේ සම හියසස් කරවේ අලුගනේ සකන් تجربہ اے ایوا کوران می ہمے کنی وظیفہ ہے گوس نے سکول تیرے اے ہیدا کرا وگت اکن ین نو مدرسم می ایمی ہنگے وظیفہ کے ذمہ تن ادا کرنی گے گہ ہٹ سولنی وظیفہ کے اے تیرے گے گہ ہن وگت تو گے بیلنی ویرنگ کودین گے کی کنکما می گولا گولوں اے فون کال تک دے جواب અને દુહ લેસન પ્લાન તૈયાર કરુમા મિકહલ કંત તક એ મે આ સેકુંડિન કોરા મસક કે તા દત એ કોરા મસક કઈ વર હમ દમવન દે વેસ એબ મસક કે કોરે મસક કે કોફાન કાસ અને દો હેંદુણ એ વઝીફા યમ મિદણી એમ વેમ મુદરિસુન હુસવગુત વર મદુ દેંગમ કેવા દે વગુતુગે ઇતુરમ એહેમ વગુત હોગે કુદિંગે એહેમ ઇતુર હરકા ઇતકા ગુલે કંકમગ સ્કૂલ દાંજે હોમા મિંગોસ વર ગીન વગુત મુદરિસક મિહેદ કુરની એનેગે વઝીફાગે ઝિમાતા અદા કુરમગ વઝીફાગે મસક્કતુગે તેરેગ એમી બુરા મસક્કે મિ માતિવેરિ મસક્કેગે તો વરમ માતિવેરિ મસક્કતે કેવા દિનુમકી એમી મુહિમ માતિવેરિ મસક્કે અદા કુરવવા আদি এবেফুন্না নি একি কাঙ্কম ফাই কো দেবমুগ তাওলি মি দাইরাগে একি গগ গতো মাসাক্কে করবা হুরিহা বেফুন্না আদি সেফার অলগনমেন দোহগে তাহুনিয়া হেদুন তং আরিস কোরং অলগনমেন এদনি মদরিসংগে মাসাক্কাতং ইতুর কামিয়াবি
2: মদো বে অলমেন মিনিমালি দে মদো ফো অলগনমেন আদামতিং প্রোগ্রামুগ দেন অলমেন এমমে মুহিমু কামে গতো নস্তকবাদালা নস্তকবাদালা মুকুরিং হামা কোলিবরো খবর তো সলো মেঙ্গেন স্তেতে মাসে কোন এতো
3: আইকিয়া প্রেজেন্টস
4: মাজ্জর হেন
5: দেহাস তিমনাহারু এমমে ডক্টর কা ઓપ્ટોમેટ્રિસ્ટકા હીવાગી કમાયકુ મસક્કતુગ હરકયા તેરીવાને કુડ ટીમકાયકુ પેશિમી દતુરકી રાજ્યેગ લોલુગે ફરવા ફોરકોદિનમુગે દાયરાયા ઇંગિલાબી પદલતકી ગેનુવિ દતુરે લોલુગે ફરવા દિનમુગે દાયરાયં મી ગાઉમુગે એમમે ગીન કસ્ટમરુંગ ઇખ્તિયાર કુરા એમમે મકબૂલ નમક આઈકિયા મિહારમી વની વેફા

එකලාගේ තියබෑමිහුන් අරාමකොන් හමහිමේ වුම තියබෑමිහුන් නටකා රේගනු ලෙව්වි රස්කලාගේ අද තියබෑමිහුන් දිරි උළුමගේ මසක්ක කුරුම දුවාලු අලිකුත් දෙව්වි රස්කලාගේ හම කශවරුන් එකන්ත තව්ගා අඩුහා බයක හෙකිතකෙ වාකං කශවරේ.

0: එවරෙන් දෙන්න වූවේ කලේග ෆානතිය වඩාගති තිමම්මෙන්ග කාබෆෙන් උලේතී තිමම්මෙන්න ෆෙනුණු ගොතුන් තිමම්මෙන් එක්කි බා කොරව්වා තිය දෙබේ කලුන්න බිම්ගා වෙරිකං හෝ දෙවමත්තෝයේ තිය දෙබේ කලුන්නන් ඊමාම්වා බයොකම්ගා තිමම්මෙන්න නුවමුවේ.
1: وقال فرعون ائتوني بكل ساحر عليم
0: فرعون بني مولدن هوريها جادو غرن تيمم منگه گاتا گنس ديشه

අදි මෝසාගේ ෆාන විදාළුයි ඒ අහුරෙන්ගේ කවුපුගේ මීහුන්නේ තිය බෑමිහුන් අබ්බෝහන් ඊමාවිගම් වානම ෆහ එකලාගේ වකීල් කුරාශෙ තිය බෑමිහුන්නේ මුස්ලිමුන් කම්ගා වානමේ.

0: ඒක බෑඩිවම්ගෙන් දිය ඉදෙන් දයාර දෙැන් බේබිමෙන්න කියයන් කුල ඇති තංකොල රංගල ෆොරිම ස්කොඩන් එරිද දෙ ඒසාාව.
1: ර කිහි වී දෙ ාරත් බෑරයි ර තම
0: ොබාරත්තම මොබාර දේ වර දක්කෝ දක්කො දේ දෙම ෆහුම් ෆවන් ඇසම දානී එවන දෙවන නොනේ තිම්වන වර නොදිබේරු වන දෙවනෑ හම දානය අපත්
1: ෆරතම දෙැන් තිබුණි හම වර දක්කොන්නේ එ ගෙන කුදින්නවාගත්කේ එගොත ෆොරතම කුරිමත්ලායරක් එහෙන් දියෑම දෙැන් හිසාමුන් දෙ උම්මීදු කඩා ලස් දූ කොල්ල වෙන කිහිනි හයිෂම් දෙෙන් හුට්ටානුලා කුරිය දාං එහිවර හෝදි.
0: දෙ ඉට ස්කූල් ම හට කන්න විශ්නන් දස ෙඩමින්ටන් කුලේක න ස්පෝට් කුල ද හරි ස්පොට් යම කුල ොල ට බල දෙ හෙන් හොට ලිබම් ොරසත රිවල් ස්පෝට් සඳින් ොරසත එද ඒරු එහෙම්වස් දෙ කිතගරි කුලේනමේ දෝ.
1: මීවී හතරවර්කං හර්දුහු දෙම්මේ කෙතෙරේග ඔලෙවුනේරු හුන්නාන වර උද ගූ තකා දතිකන්තත්තකා දති තකා නූනේ හාස්සකො මෙහි ෆතුගාබදවෙස් ඒරු මෙහිම් වීයේ එහෙන් හුන්නකන්තත්තක කොබා මේ කුරියත් දියුමුග දිමාවි හුරස්තකකි
0: තන් කොලස් විවාච්චකී යනෑ තිං හරුවර කොළු නෙදෝ කොලෙෆ වීගොත කිය හයිෂම් ස්කොඩ අයික අයෝජි ඒරු එම බොඩගින් නද අයෝජි ස්කොඩන් නුනගෑගෙන් එකමා තන් කොල දෙරවකෙන්දෙන් හුට්ටා වෙස්ලිින් ටූය සම හොට්ටාදා රශද්දියයි දෝ රශක් ගොස්ස දෙෙන් ස් එක් මසෙක් කර ලු හම ල ල නක්කාවෙස් ල චුට්ටිය ඇදිය ද චුට්ටියක් සොලනක කෝචුමෙන්න්න අදීමාවනි දැන් හිසාව අනෙක්කා සිංගුණී වරත්තු ෆෝන් ඒරු කුඩි නෙශන ටේ මොකු ෙස් අනෙ ජාගෙන් ුද බෙද හම ්‍රවල් එක හම ඉම්පරෝවම ඉම්පරෝවම දේද ගොස්ස දෙෙන් අනේ කෝචුමෙන්න්න අදිමාවයගෙන් කෝචුමෙන් බුණ ඉවයි නෙශනල් ට්‍රයිල් එදෝ දෙන් ඒති කොලදම් විය නොහ මනීමමාද. අනි එද කෝචුමෙන්න්න වෙස් දිමාවී දෙෙන් එක්කාවර එක්ස්පෙක්ටෙන්න්න කරන්ද හයිෂම් ගොස් ඔලුන් රශා කෝචමෙන්ගොලුන් රශා එයා කෑරිවානකමක එදෝ දෙ හයිෂම් දෙ කෝචමෙන්න්න වර ගෑගුළුන්න ද එමදෙන් කෝච න්න දිමා කොල්ලමගේ තෝ තිය දියගඩීගමී දිමාවී කෝචමෙන්න්න දිමාගේ කෝචමි වාහදක්කැන් දෙෙන් එහෙම අනෙක්කා ඔම්ම පැ ඩිස්කස් කොල්ල අනෙක්ක මාලය අයි දෝ නෙශනල් ස්කොඩන් අරාතෝ දෑම එපුරු ෝ ්‍රකට එක වෙස් නුල ස්කොඩන් එරි නශනල් ස්කොඩ එරීම තැන් හිසා අනෙක්කා වෙස් කොලෙන් ෆෙසි
1: හුරස්තක්කා වෙස් කුරමති ලා හුරස්තක් ගිරාකො මිහාර අනෙක් ඇස්ති හිරි හම ගෞමි ෆෙම්මල්ග කුළුන්තරියෙක් ගොතු හම රාජ තම්සීල් කුරුමුග ෆුර්සත් ලිබේද කුළුන්තරියෙක් ගොත මී කාමයාබේගේ පහතුග මිහාරදෙන් කාමයා කුළුන්තරියක බුණවේනි තිබි කොම්බයි
0: මිහාර අස්ලු ලාබුන්නා මෑම් බෆෑන්නා දෙෙන් එෙන් වෙස්ේ සපොට ස්ල අරබට පලයාගන්න දව හසුමි වීය වන්නේයාගේ ඇගනක මෙවීරු මිහා හිසාබං ආදෙවට අලුන්හම දෙහර නුකුලේ හුරෙ මිහා හිසාව ආදෙවනේ මස්තු වරබ්බඩ ශුකරදකුණ මම්ම ඔපය ලබ වෙසම එදේ හොරිහා පුරසතකත අස්තුවර හෙල්පපු
1: බෙඩමින්ටන් දෙ නේ කුළවර වෙස්මි ඔවමි ෆෙම්මරග දෙෙන් කුරිය දාම් බේනුම්වා සවානුන්න කොබ දේන්ගොයි නැසිහතකි කවමී ෆෙම්මර්ග කුළුන්තෙරියකක් වාම් බේනුමීය
0: කුරම් බේනුවාකං වෙගෙන් එකන් කොෆිය හම කොමියක ස්වානත විසාක හම හයිෂම් බෙඩමින්ටන් කොල වාති හයිෂම් මේ ෆෝට් ලන හම ෆෝට් දෝ ලස් ඩිස්පලින්
1: බෙඩමින්ටන් ගදෙන් මී කොබ කුලේරු මෙ චෙක්ග තෙරේග එම සමාල්කන්දෙන් ජයකන්තත්තයකි
0: ෆෝකස් වර පාටන් ජයසුම චෙක්ක තෙරේ වර අනෙන් එම්බරන වර විශ්නයගෙන් කොලේගේ මෙත්ත ෆාස්ට ස්වාන සෝ බොඩන් හම මෙචුම් කිරියස් ෆෝකස් ගෙල්ලිජ්ජිය දෙන් හම මිස්ටේක් ෙදුමා මෙචික තෙරේක බොඩන් හුරවිච්චක බේරුන් දේ සපෝටය හුරි හච්චවස් ගිනාර හම අඩුවස් නීවේ හම මෙච තෙරේ ෆෝකස්
1: එහමජ මෙන්ටලි වර ෆිට්කො මිහාහුරු මරම් මුහෙමාන කොන්කමෙන් එකමටක් කුරණ
0: ප්‍රෙක්ටිස් කරණ දෝ ජිමක් ගොස් හෙදු ප්‍රෙක්ටිස් කො මෙන්දර පහ ජිමක් ගොස් ලාද අනෙක්කස් ෆොල්ඩ රෙස්ට් කොල්ලා අනෙක් සමානෙ ද හම ගොත ෆට්ට
1: කිහා වරුපලවා කුළවර පෙට්මින්ටන්නකි එහෙන් කුල මෙ හුරිහා කුළවරත කාලා බලාරකී කෙබුණානි
0: අස්ලු එහෙන් කුළවරතකා බලාය උනානම වර වරවදි වස් පෝට්ස් ඇසු ෂටුල් වර ෆාස්ටවාන ප්ලස් මේහාගේ මෝමෙන්ටස් ෆාස්ටවාන ප්ලස් රෙලී දිගුවඥා හම
1: එම්මෙ දෙෙන් දිගුවගෙන් දිය මෙචෙක් කොම් මෙචෙන් හඳන් හුරිය එබ හුරත
0: වන්නවා වරු මෙච කුලෙවා
1: කීනවගෙන් අසේ දිගුලාගෙන් දනි
0: එයි දෙෙන් එක්කා මෙච් කනගා බ්‍රේක් තකා රෙලී තත් දිගූමා එක දෙෆලිය ටු නොට ෙලී දිගවාන දෙ කුලේ ගේම් ටයිල් ගොතුන් එබැමිහන් කුලෑන වර කොන්ට්‍රෝල් කොක්ගෙන් බෝල නිමුණ නුදී දෙහුන් අපපෝනෙට් කොන්ට්‍රෝල් කොගෙන් මඩුවඩු අනෙම හම එටෙක් කුරාණ ගොක්ො
1: යිශම්මගේ කොහල් කුළන්ත
0: යිශම් එටේකින් ලේ.

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරීනාමකායකු TikTok challenge
2: කොම ආතිත දුවයකරයකන එකර ජෑන ස්ටෝඩියම් වගතු
1: ඉස්ක්‍රීන් එහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හටස් මීඩියම් වේ අදි අටහනුවේ මෙගහට FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලබ
3: මුන්නා කොබා කිහිනක දෙලහිය
4: හම්දුලිල්ලා මුන්නා රංගල කාලෝ මෙෙන් දෙලහිය
3: අෆනස් දෙලහිය මුන්නා මුන්නා කොම් වඩාමක දක්කා ෆුන් අතහා
5: මුන්නා තිහේ බොරකොහ වෙන්නා හිංක මෙන්නව අෆුන් තිකන් කෝලන්න
4: තිකුදුන් හවදායි රංගල්ලයේ තිහෙන් මුන්නා එකහි ආහු හාල බලාපය මුන්නා රකංකන් කෝ දෙන්න හෙදී මුන්නා වරහ උපාවේ
6: ඒවා කොදින්න කියවමු මෙහිය රේඩියෝ මුදරිස් ඉස්ලාම්
7: මේම මිහාරතිකුදිග මසක්ක නිවිච්චතු
8: ලබා
7: එහෙම පුරතමා යානියා කියල්දී බන් යානිය ෆාහගවි එක්කම
9: මිස්තකොන් කොෆාවා හොරිහා අමලග හිසාබ බල්ලවාන දුවහෙක්ක
6: දිවෙහි ඉස්ලාම් කියවුම්ග ඉතුරු එහිය
10: රේඩියෝ මුදරිස් සානවී දිවෙහි
6: රේඩියෝ මුදරිස් විහාරු YouTube චැනලුම් කොම්මෙ වගතකුස් අඩෝ හාලිවේරි දිවිරාජි ගඩුගේ YouTube චැනල් අවහ සබ්ස්ක්‍රයිබ් කොලබා දරීනකී අමානාති කොම්මි කුජ්ජක මෑම්බ ෆෑන්ගෙ ලොයිපා අලාලුම් බේනුවේ රක්කා තිරිකමා හිමාය බේනුවේ කුඩකුදින්නකී අලගොන්මින්ගේ හිතුකි තිරුම් එකුදින්න මුලි ආයිලායා මුජ්තමෝගේ එම්මින්ගෙ ලොයිපා අලාලුම් බේනුවේ රක්කා තිරිකම හිමාය පේනුවේ
2: දිවේ බහුග ෆොන් අයුත්ම ශෝගරවා ෆරාතන හාසකොත් දිවේ රාජඩුන් ලෙස්තනී
11: බස්වාර්

0: ගඩින් හවිරු හතුරුකට 30 මිනිට් මේ දිවිහි රාජ්‍ය ගැඩු දෙන් අරගුණ මේ කුරිය දානි කුඩකු දින හාසකු ගෙන් ගිනිස්තේ ජමාම් වී ප්‍රෝග්‍රෑම් ඒ බවුල යාකු
1: මුක කුරිය උමුර ෆරේක තයාර කොට ෆාබා ප්‍රෝග්‍රෑම්

මේ බඳම කියාව දෙන මේ බඳමෙන් ගත දත්ත කුඩරුස් එම්ම ෆොර්තම දස්කොල් බංජකේ මේ ඇසිලුම් බෑ මිසිලුම් බෑ බඳින්ගේ ඒ ඇම වරන් උපාවෙජෙන්ගේ බදල්වේම හොමිට් කුරන් ඒම එම්ම ෆහුම් ෆහරක බදල්වානෙ දුහක මෙයදුනු වානෙ කමන්ගේ ඇම කොරියන් හුරි ප්‍රෝග්‍රම් තොගස් බෑර වච්චේන්ගේ මෙයදු වක්කි වෙලානන්ගේ ඇම ප්‍රෝග්‍රම් නිමෙන්ද අඩුහලන් ඉන්නම් වානින්ගේ ಇಮ್ಮ ವಕೆಲ್ಲ ಫಣಿಕಸ್ ತೆಗೋದೇ ನಮಗೆ ಅನಿಸ್ತೇನೆ ವರಟಿ ಇತಿಹಾದಿಯಾಯ್.

මින්හා වර රීතික තිකියල් දෙනින්ගේ එහම වේම වර බඩ ශුකරියා මින්හාස් මැති ගොරත ගොස්සෙන්ගේ වකි වෙලාන මෙදුක කොඩකොදින්ගේ බගේෂා ප්‍රෝග්‍රෑම කේව සම හොරියා කුදෙන්නස් වර ෆෑදා හොරි වර කමුදා ගොත කුරිය ගෙන්දවණු ප්‍රෝග්‍රෑම ක වේකම් ග උම්මේද කරමු මිහා හිසාව මෙදුගේ ප්‍රෝග්‍රෑම මිනිම්මාලණි හිනිම්මාලම් කෝරේ මෙදුගේ ප්‍රෝග්‍රෑම ඉනාම් ලිබේ කුජකි කොබාත බලාලංගේ එ මා මෙදුගේ ප්‍රෝග්‍රෑම ග جملہ ہک کودننا واہگ دکالے وجے ہائم اللہ سلطانہ ایم شاورا رانا برکا ادیم مینھا می ہک کودین گے تیرے میاد گے پروگرامون گوروت نگیرو انام ملی بے کوچکی ایم ورابڑا مرحبا ہما ایم ایم پروگرامون انام حوال کولن دت میں گولا لانا پروگرام گ بہوری وی ہن کودنس ورابڑا شکریہ امید کرن ہوریا کودنس ان ہفتہ گ پروگرام گس بہوری ولن گولا لانے کم مید گ پروگرام اس میں ہوشالا دینی سہا دت پروگرام افدی فنا دت ہدی پروگرام فرم گ ٹیکنیکل گتوں ہی تر وے دینی رملا دت مید گ پروگرام پروڈیوس کرے کوڈو دت ہوریا کودنس ورا باجر افار دوہ کنگے دمو واکیلانا السلام علیکم

0: ගේ කැම්පේන ෆෑස හම අදදුනු කුරවේ මින්වර ෆෑස හේදකුරකමුගේ තුහොමත එබ කුරවේ ඒගේ ඉතුර මේ ඉන්තිහාාපුග මිදන්නවි නතිීජා බදලුමුග මේ ඉලෙක්ට්‍රෝනික වෝටින් නවීම නතිජාය කොළෙම්වෙස් මේ මසක කුරිකමුගේ තුහොමත්තක ඉන්තිහාපුගේ වෝටුගේ තෙරේ එකම ඒග කුරීග මේ කණ්ඩයලිගේ දවුමට පාකර ඇමරිකාගේ රයිස් විසාලක ඩොන ට්‍රම්පපු මේගේ ෆිකුර මේ මිසාක කනාතු ෆියයාගේ අවුමින්න මි ෆෙන්නන්නේ ලැටින ඇමරිකයාගේ සරහද්දුගේ චේංජුතා අන්නමුන් දාතම් අන්නේරුග වර බොඩ මිහාරුගේ රයිස් මේ ලූලායා වර දෙකොළු බේෆොල ඇමරිකාගේ රයිස් ට්‍රම්පකි ඒයි ලූලාගේ සියාසත්තක හස්සකෝ මේ අලුන් පාහ කොල්ලාට මිසාලක මේ කුරීග රයිස් ජයිර් බසනාරෝගේ බගාවක් කුරම් මසේ කුරකමුගේ තුහමතුගේ එනග වච්ච ශරීයෙන් හිගේ ඒ ශරීයෙන් හුට්ටෝම්මගේ ඇමරිකන් කුරි මසෙක්කේ. අදි ශරීයතා ගුලිගෙන් මේ බ්‍රෙසිල්ලා දෙකොළ මේ බෑවර් ටෙරිෆ්ස් මේ නොත ටෙක්ස්ගේ අදදු මින්වරු බොඩුක්කෝ ව්‍යපාරීගේ එවරගින දතිතක් කුරිමතිකෝ මේ එක එක ප්‍රශා කුරිතන් අවමෙන ෆෙනිගින්දිය මේ බ්‍රෙසිල්ගේ මේ මිහාරුගේ රයිස් මේ ඉන්තිහාබ්විය නොදිනුමට්ටකා ඇමරිකායින් වරගින මසෙක්කෙත කුරි අදි මේ ගෙතර හම අලුන් පාකොල්ලන් මේ ෆලස්තිීනු මසල්ලෑ ලස්සේනුගේ මේ මෙහගුරා මෑගේ ස්තිමාරී ඉස්රයිලුම් මේ අමලාදී ජහම්කුරි ඒ බයි කුදිින් වෙස් බ්‍රෙසිල්ල ගෙන් ගොස්කෙන් ෆරවාදින් මදි බ්‍රෙසිල්ගේ මේ මිහාරුගේ සරුකාරුගේ සියාසතකි බ්‍රෙසිල් මිහාරු මෙෝති ගජ්ජාග හිංගනි නස්ලු නත්තාලිමුගේ ජරීමකම කඩාලා ඉස්රයිල දෙකොළ මසෙක්කුරා ගෞන්තකයකු. එහෙමම වර බොඩ නිමස්සලෙස් මීගේ තෙරවදේ එහම ඉස්රයිලු මෙස් බේඩුමෙන්ුවේ මිහාරුගේ රයිස් ලූලා ඉන්තිහා වාකශය එහෙවිම එමිහුන් තායදුකුරා එමිහම බේනුම්වා මීහකි ෆ්ලාවියෝ එලි කුරීගේ රයිස්ගේ දරිකොලුන් එනෙක් ඒන ඉන්තිහාප කුරමට්ටකා මිගිතෙර වරම් බොඩ එමිහුම් වදගෙන් බ්‍රසිල්ගේ වෝටු ලුමුගේ දොස් අමුගේ කුරින් වෙස් මිකමුගේ පුරහම තහුගී මේ බ්‍රසිල්ග ෆුලුම් වනි ෆෂාව දෙන් අනෙකාරුමෙන මේ පැනිගින්දිය වෝටුගේ තෙරේග හිඟා දිය කන්තත්ත කැහැමීම මේකංකම් වෙස් මිහාර එදනි බලමහම වර බොඩ ගබූල් කුරවේ මිහාරගේ රයිස්ගේ සියාසතා ඇමරිකාවෙස් දෙකොළු හදාති අද ඉස්රායිලා දෙකොළු මේ ෆයාලුගේ බේෆලොක වාතී ඒන ඉන්තිහාබ්විය නොදිනුම දෙන් මේ වඩාන්න අනුවත මිහාර දෙවනපුර රියාස ඉන්තිහාබ් දෙවනපුරුග වෝටක දේරුග මිහාරගේ රයිසවර දෙපසෙන්ටු ඉතුර වෝටු හොද්දවි ඒ ලීඩරු ෆ්ලාවියෝ ඉන්තිහාබ් කුරුමට්ටකා දෙන් අමගෑම සෙමිහුන්න අනෙක්කායස් මේ කුරාන් වර බොඩ මසේ කුරාන් අරුමෙන වෝටු බෙහිගෙන් දිය ගොතුන් මිහාරුගේ රයිස්ගේ ෆිකුරයි මිහාරුගේ රයිසෙස් එක බුරුමතින් හතවරුන් දවරු වැරිකම් කර රයිතුන් මෙන්න මේ ලූලාගේ වැරිකම් වෙස් ෆෙනිජ්ජ බයම් මිහුන් හිංගමනු ජය බැම්මිහුන් හිංගම ජය දෙන් මේ එහැවිම මේ එකමකු දෙන් වැරිකම මේ දෙහස් භායිසනහර වැරිකමුන් මේ බලිවඩෑන්නවි ජෛර් බෝසනාරෝගේ වැරිකමුගේ සියාසතක රයිතුන් එක්ගොතුකෙස නුරහ එවැරිකං බ්‍රෙසිල්ගේ රයිතුන් සිප කොරනි ගවම හලාක් කොල්ලි වැරිකමය ගොත් සුන්නාපති කොල්ලි වැරිකමග එම එහෙවිම එහුරිහා සෞතක හුරි නම සෞමන මි පෙනිගින්දි සපරයිස් නැතිජයි ඒන එන්ඩෝස් කොරවවාහ දරිකලු නෙරුවී රයා සිින්දිහාබ ෆොර්තම් බුරුග මෙති අරුමෙන් මෙහාරගේ රයිස්සවස් කොරි හොත්තවා.
1: දැන් මේ රියාසී කෙනඩෙට් මේ බෝසනාරෝගේ සපෝටරුන් කැම්පේන්ගේ අද ඒයගේ මේ නතිජය පහුවස් මේ මගුතක නොකුෙන්ගරු හම මේ නොකුති යහුදින්ගේ දිදත්තන් හිපෑගෙන් දෙැන් හම බ්‍රෙසිල්ගේ රියාසී ඉන්තිහාබ යහුදින්ගේ නුෆූස් මියෝතිකි හා මෙම්වරකත්තෝ දෙැන් දෙකුණු ඇමරිකාගේ ගෞුන්තක මේ යහුදි කොළ මේ එඹුරෙනීත්තෝ.
0: මේ වර බොඩ ඉගේත අරුමෙන්න මේ එබ ෆාහක්කොරවේ මේ කෙම්පෙන් තෙරේගවෙස් මේ ෆ්ලාවියෝ බොසනාරෝගේ කෙම්පෙන් හොරිහා රෙලියගවෙස් ඉස්රයිල්ග දිද ෆැනෙ මේ ඒ දිද හිෆෑගෙන් එම මගුත කන්නු කොන්නන මෙන්ගේ මෑගඩු කුලේකි මේ රීදු කුල මේ රයිස්ගේ ලූලාගේ පාටීග කුලේකි රැක්කුල

0: කොම්මැ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. පහෙ නරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. පහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නොවේ.
1: අදමියත්ක ප්‍රෝග්‍රම් කල්ගොන් මේ බලාල රයාලු සෝධන් මිපතුගේ ශාරස්තේක හැදදිහ තිම්වන හදීස්ක ශරහය අදමි යාලු සෝධන් මිපතුගේ තිස්තේක හැදදිහ එබන බාබ ස්තක් ාර කරු ගහකන ගනි ෝ බාබ ගන සිවා ා හදීස ශරහ බල්ලවාද වී ඩොක්. සෞ් ලාලි සෝල් හුග ගීචම ප්‍රග්‍රම් ත්ත හශලි අල්කොන් රොකිය එම බෙ න ෑ ලෝ එම රහම රකරම ර ක ස්ථාමලයිකු.

0: ඉස්නෙග මොග මවලුමත් හාම කුරුමකි කොබඇතු.
1: අදේ මේ ගානුන්ගේ දශමේ අමිල්ල ඉස්නෙගමුග මේ මවල්මත් හාම කුරු මේ මාන්කොෆමි වනි මේ ගානුන්ගේ තිරිස හැබන මාධදාක මේ එබවේ කොම්මේ ඉධාරය දෞලත්ක කොම්ම ධාරයකුම් විස් ඒධාරයක අමිල්ල ඉස්නෙගුමගේ මතින් හාම කුරංජිහෙන මවලුමත් එකම බයංකොන් මේ තේර බයෙන් හිමනාාව. දෙන් මේ තේරබයකි මේ ගානුන්ගේ දශුන් හම හුරිහා ඉධාරයක වෙස් හාම කොෆ හොන්නෙන් ජෙහෙන මවලුමත් දෙ මේ හාමකුර මි ගානුන් ගවෑදග මෙ බයංකොෆ මෙවැනි ආමකො ෆෙන්නන් හොන්න මසාක වෙබ්සයිට් කහල් තැනෙක්ග මේ මවලුමත් හිසා කුරෙන් ජෙහේනය දෙන් වෙබ්සයිට් නෙන් ඉධාරත්තකෙක්ග මිසාලකන් මේ අතුල් තෙරේග වියස් මේ ආමුණ ෆෙන්න කොම්මස් තැනෙක්ග නොටිස් බෝඩ්ග වියස් එගොත මේ ජෙහෙන මේ මවලුමත් හාමකුරන් දෙන් මේක මේ වරංහ මරයතුන ගොළුන් හුරි ඒධාරාගේ මුහිම මවලුමත්තක මේ හිස්සා කොරෙන් ජෙහෙන මිසාලක මේ තේර බෑග තෙරේග බැහිමනේ ඉදාලා ඒධාරාගේ දවර මස්සූලියත වාජිප්තන් ඒ පොයින්ටක මිසාක ඒධාරන් කීක්තෝ කුරම් මි ජෙහෙනි කොන් මස්සූලියතකෙත්තෝ ඒධාරය මේ හවාලෙෆමි වනි ඒගේ තුර මිසාලකන් මවලුමත විස්නෑර ඒධාරාගේ මේ ගෙන්ගුල බලහටනි කොන් කල් මවලුමතකෙත්තෝ ආමකො පබ්ලිෂ් කුරණි කොන් මවලුමතකෙත්තෝ මවලුමත මිහකු එදෙන් බේනු වෙච්චයා කොන් කියනතෝ මේ කන්තත කුරෙන් ජෙහෙනි තැන් හැම යායකු මේ ඒධාරය කණ්ඩල්ෆවනි කොන් බජට එත්තෝ බජටුන් නිමිදි අහරු කොෆ්ෆවනි කොන් හරතකෙත්තෝ කුරියර් රේෆහොරි කොන් කන්තතකෙතෝ මිකාල වරගෙන කන්තතක මේ හිමනෙනි මිසාලකන් ඒගේ තොර මේ ඉධාරයන් දෙමුන්දනි කොන් හිදමතකෙතෝ මේ මවලුමත වෙබ්සයිට් නොනේ අමුන්න ෆෙන්නහෙන් හුරුමුන් මේ මිසාලක මවලුමතක මීහකු එදකම වියස් ඒ වෙබ්සයිට් බලාලිම එගේන මේ ඉධාරය මිදනි කොන් හිදමතකෙතෝ තිමන්න බේනුවා මේ හිදම නොනි මවලුමත මේ ධාරාක ගෙන්ගුලේතෝ ඒවිජ්‍ය වර ෆසේහවාන එක මවලුමතන් එදේ මීහාවස් අනික ඉධාරයවස් ඒ ඉධාරයගේ හුරි මවලුමතක මීහුන්නන් එදෙන් මේ ෆුරසත් බොඩවගෙන් දානි ඒගොත මේ බෙන්වා මවලුමත ආම කුරීම දෙන් මේ අරගොන් ෆාහකොල්ලම් බේනුම්වේ මේ අමිල්ල ඉස්නෙගුමග මේ හාමකොරෙන් ජෙහ මවලුමතක මේ ගානුන්ග බයංකොෆ හොරි මේ හාමකොරන් ලාසිම්කොෆවා මවලුමතක නමවස් මේ අසුගෙන ඉධාරතකුන් අද එහා බොඩක මේ අහමෙත්කම එදේ ෆෝරි කමෙන් නෝ දෙ මියහරු එහෙන්නම සල්ගොන් මේ වර බොඩ මේ ෆාහකොල්ලන් අද අලන් මියහරු අරගොන් මෙන්න මේ හුරිහා මිනිස්ත්‍රීතකකොන් මේ හාමකොරෙන් ජෙහ හුරිහා මවලුමත මේ වනි මියහරු තෙර හාමකොෆ දෙන් ඒගේ කුරින් අරගොන් මෙන් හම ෆාහකොල්ලන් මේ කවුන්සිල් වරගෙන කවුන්සිල්තකොන් වරගෙන නෝ නංගති නිස්බතුන් මේ හාමකොෆවා මේ ඉධාරතක බලාරු කවුන්සිල්තකොන් වර බොඩන් අහමෙත්කම දෙවවාක අලොන් මම ෆාහ කොල්ල එහෙම අදේ කුරියන් ඔත්තනග මිසාලක මිහාර අල්ගොන් මෙන් නම් මේ හත සාලිස් තින් ඉදාර අල්ගොන් හඳමනි හුරිහ මවල මත හාම කොෆවනි එහෙනම සල්ගොන් මෙන් මේ බලහට මේ ලිස්ට් එක දවලත්කේ ඉදාර හතවගේ ගොතක නොසතේ ගැඩ්ඩි ෆස් ඉදාර බොරි එහෙම ඒ වර කුඩ කුඩ පසන්ට මේ හුරිහ මවල මත මෙවනි මේ හාම කොෆ
0: ಅದೆ ಹೋದಂ ಎದುನು ಮೌಲುಮಾತಾ ಮೆದು ಹಿಂಹಮ ನುಜಿಹೇನಮ ಹದಾನಿ ಕಿಹಿನೆತ್ತು
2: ಅದೆ ಇನ್ಫರ್ಮೇಷನ್ ಆಫೀಸರ್ ಜವಾಬೆ ದಿನೀಮ ಎ ಜವಾಬಾ ಮೆದು ಹಿಂಹಮ ನುಜಿಹೇಕಮ ವಂಜಾಮೋ ದೆನ್ ಮೇನ್ನ ಪ್ರೊಸೆಸ್ ಅಕೆ ಮೀ ಮುರಾಜಾ ಕಮಿಟಿಗೆ ಮರಹಲಾಯೆ ದೆನ್ ಏಯಿ ಹಮ ಎ ಇದಾರಾಗ ಒನ್ನನ್ ಜಹೆ ಕಮಿಟಿಯೆ ಒಫೆದಿಫೋನ್ನ ದೆನ್ ಎ ಕಮಿಟಿಯೆ ಹುಶಾಳಾಫ ಎ ಕಮಿಟಿಯಿನ್ ಮಿಕುರಾಕಮಕಿ ಇನ್ಫರ್ಮೇಷನ್ ಆಫೀಸರ್ ದೀಫೆನ್ ಜವಾಬಾ ಮೆದು ಹಿಂಹಮ ನುಜಿಹೆ ಸಬಬುತ ಬಯ ಬಲಾಫ ದೆನ್ ಎ ಜವಾಬಸ ರಿವ್ಯೂ ಕೊರ ದೆನ್ ಮಿಹುರಿಹಾಕಮೆ ಕುರಂ ಗಾನೋನುಗ ಬಯಾಂಕೊಫ ಎನ್ನ ಮುದ್ದತಕಿ ತಿರಿಸ್ತುಗೆ ಮುದ್ದತೆ ಎಹ ನಮವೆಸ್ ಮಿ ತಿರಿಸ್ತುಗೆ ಮುದ್ದತು ತೆರೆಗ ನುನಿಮ್ಮಿಜ ಕಮುಗವಾಣಮ ಇತುರು ಫನರದುಗೆ ಮುದ್ದತೆ ನೆಗಿದಾಣ
0: ಮೌಲುಮಾತಂ ಎದುಮುಗ ಹಿಮಣೆನ್ ಸೆಹೆ ಬ್ಯಾತಹುಗೆ ಇತುರು ಮೌಲುಮಾತು ಫೋರ್ಕೊದ್ದಿನುಮ ಮೌಲುಮಾತಂ ಎದುನು ಫರಾತ ಲಾಜಿಮ್ ಕೊರೆವಣ ಹಾಲತಕಿ ಕೊಬಾತು
2: ಮಿಗೊತಂ ಇತುರು ಮೌಲುಮಾತೆ ಕುರಿಂಗ್ ಅಳ್ಮಿ ದಣ್ಣವಾಲಿ ಹಕಂತಗ ತೆರೆನ್ ಇತುರು ಮೌಲುಮಾತೆ ಹೋದಂ ಲಾಜಿಮ್ ಮಿ ಕುರೆವಿನಿ ಎಮ್ಮೆ ಹಾಲತೆಗ್ಗ ಏಯಿ ತಿಮ್ಮಣ ಫರ ಮೀಹೆಗೆ ಜಾತಿ ಮೌಲುಮಾತಕಂ ಎದೆ ಕಮವಾಣಮ ಮಿಸಾಲಕ ಮೀಹೆಗೆ ಸರ್ಟಿಫಿಕೇಟೆನ್ ಒತಿ ಇದಾರಾಯಗ ಎಹೆಂ ವೆಜ್ಜಿಯಮು ಎ ಮೀಹೆಗೆ ಸರ್ಟಿಫಿಕೇಟ್ ದತ್ತು ಎ ಮೀಹ ಕಲ್ಲಿಬೇಣಿ ಎಹೆಂ ವೆಜ್ಜಿಯಮು ಇನ್ಫಾರ್ಮೇಷನ್ ಆಫೀಸರ್ ವ ಕಷವರು ಕುರಂಜಹೆ ಏಯಿ ಹಮ ಹಗೀಗತುಗಸ್ ಎ ಮೀಹಾ ತೋ ಎಹೆಂ ವೆಜ್ಜಿಯಮು ಎ ಮೀಹಾಗೆ ಐ ಡಿ ಕಾರ್ಡ್ ಕೊಪಿಯೇ ಮೀ ಇನ್ಫಾರ್ಮೇಷನ್ ಆಫೀಸರ್ಯ ಮೀ ಎದೆ ವಿಧಾನೆ
0: ಮಿರೆಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಅಳುಗಣ್ ಮೇ ಮೀ ಬಲಾಲನಿ ಏಕೆಂಗ್ ಒಬ್ಲಿಕ್ ತೆಹ ಸಾಧ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.